0: उसने छे बे सुर छे सोल ना छे सान के अलावा सम या ता जी मु थुजे छे जे ना नरो ना शुग यो
1: ना से ता तंद दी थुजे दी मजो लस थुंग के नालो ले खा चु छे जे दोस्तु यो रेस
0: लो लो लो
1: तंग पु दे खरे से ना जो जि मिमा से छुंग की मरा जो जि ता दी ना ले या ता ने ना बे मि फो जुंग जे बा
0: जे ला
1: तब दी बा
0: जे जे ला
1: से छु दे ने
0: से छु दे ने
1: ना लो ले या जो यो रेस
0: लो लो लो
1: ई ता नि से यी ने तिले ते जु छे
0: लो लो
1: निमदि ने गो जो जि ता खर्च ने जिम जु निन दो कि रुवा रुवा जिम जु तदम रुगो निन दो रुवा दिगे खरस ने अनन जो लेसे ना लो ले छा यो रे नु यो रे लो यो रे शा यो रे
0: छोसी यो रे
1: छोसी जे दिगा ने न्यूट्रॉन 총구르바
0: 레제
1: 뉴총구리아 디게 양주 짐주 지 도덤주가지 어디 디가리아 제카가 차송아
0: 리사리사 마초스
1: 초차송아
0: 제 초초
1: 초차송아 디가는 간조 단다 레세 총가 침이 군덤기 뎁디 녀더서질 직제
0: 오
1: 뎁차송아
0: 리사 뎁지
1: 레는 간조 루부기 지 디나리아 총구리아르바 하나 좀 유 디구스그르바
0: 제라
1: 셔츠르바
0: 디
1: 딜리아 직체 계획서 차송아
0: 레샤레샤
1: 디네 있는 거죠 그래서는 원천이여르바
0: 증내 사드니
1: 사드 링기 간조 진르바 원시 람신 돌이야
0: 어
1: 디데기 디토들이야
0: 녀마결아 나서 제여르세 징 삼일의 제비는 녀매세준 트립사들 와요
1: 어디 지절이 트립스 고일 간조 지절린다 트립 가갈 트립이와 디데기 비기 돌이 도스 도스 드네 저는 간조 직 내세다가 타니 세디나려야 당조 덤백하 주소치
0: 내세
1: 차대기도
0: 로 제가 고문손데 세게 지시야 봤죠서라 그렇지 원래 세는 공감사
2: 어 감사합니다
0: 로 경하게 시아바 레센 태동 하나 원수 치추스 제진나로나 내세 내세 참 가르쇼이나
2: 어 순나는
0: 지기라 내세 순나라 레센나 쇼바 도만 안주데 토치슈이 산에 그네 시아바 교나부이나
2: 레스
0: 얘기죠. 레스 안키나 지그르나이는 견충다라의 태가 송초유라.
2: 레스 얘기라.
1: 견충라
2: 감사. 감사. 순나라 송기라. 어 기인기라. 어 나 모터 지리 주변에 이 뒤쪽 이변에 아니 요네디게 로 안도 텐디 규리아 지제 텐디 규리아기 님 생이데 텐디 규가도 좀 봐. 미디게 세르미야마의 요 디그레 라마티부도 미치부도 보니 아이용관계 포도 관계라.
1: 그렇지.
2: 아니 포산 아니 미디 나야 제멀어제 언더 포스 제멀어제 아니 니에 템도 주파쇼스 아니 고토미도 슬제 파율 유스니에 슬제 아니 주어 파제 주제니 기타 시비타베니 주어 모두 포스 슬제 모두 포제 모두 니에도 니스 숨로 포사제라 아니 이거는 니제디 티숨단도 원제라
1: 어리
2: 아니 미디 모 니제 토보다서 모두 지에는가 마침제 용관에마 툴리마 제제 안데보도 툴이 지무도 아니 가바 그때 겸내네 아무 이제 제야네 툴이 지무스러지 예디 지무도 되라 아니 나르스 인지 모르디 타고라디 인베네 아니 이 마 미디 모르디 마 툴이 마제베 마제인 아니 킹아르도 바 아리네 제야 지엠도 되라 아니 근데 제는 가에네 되라
1: 모르디 럭젯 워레
2: 어 또 니도 중이로 모르디 되라
1: 아래 어 단다 십시디 제는 니도 중이스 로투 코메 바르와
2: 니도 중이
1: 어 니도 중이스 로투 디주단 신참을에
0: 너니 주
1: 너래 십시를 차 나침부터 근데 시비게 가냐 제제 대위는 모르디 비게 가냐 제 대위는 모르디 단데 로추네야 리에 차스나는 단데에 뒤인데 시비 너래 십제 차를 동안 개명한 자야 제가 로숨 비게야 가냐 제베 소체제 로숨 나로리아 모르디 디 십제 침부터 제 모르디 자그로 침비는 대안역으로 열다 직내 도덤 진이게 모르디 비게 답은 좀 가갈 펍스 그러 답 펍스 가갈 문에 전다 도담 가냐를 다 가냐 알아서 다 가갈 펍스 사가 지그로 받아 어디 무슨 펍스 레브로 봐 더 되면 와 보고 말 받아 지금 다 계제 보고 비게 다 펍스는 다 가냐 시그로 다 지인도 비게 야 가냐도 제제 로숨 유제 십제 로숨 유제 자로 치미네 비게 가냐 진일에 비게 야 녀도 됐어 다 주고 와래 네 뒤지 마요 권을 권하는 배 즉 팀주보다 이제 팀로 제가 지하다 야면은 마 숭자기 이제 이거 티제 탁주 지가쇼 뒤주 딘데질 탁주 지가쇼 뒤주 딘에 예수 나나 아니 kira mota nezu kari na kira nga genki saji ma shungzha chayin guri. Kaiti shungzha chayin na shungzha di tuju da dawasumri, dawasumri yuja tando mayom dante cheche. Ani chakro chimi na maranzu da kato shen dogyong sa chati ore. Dogyong da susu langa kyungu kia gan chato. Da shu su di mayom barwa. Khunzu tangu pika ganya chudu lagwaya ganya chabe sholi shite yore. Nyeja chabse na da ganya chabse di sholi di nal takzu chaya yonya ki nima chidang chani nima chunga na shu su chiyin guri. Dine yin nima chunga na kemni tawaji nal chab gu gore. Da maranzu dinde nyeja chay tukumu dosi lepche. Da di po goya kumze garasana. Khurangi tani nye dunu shev yin chetin ka nyi yore. Sik dugi lango re. Dugi lango di mota di ge temdu kasane. Di dugi di laki ge mat. Di sholi nyi yore sholi tangpu di nali yore ba. Di na jaga tani na zheng ban fu ban sikre. Sholi tangpu di chetin nalo le. Di pechu ngobu di chungi da dugi yin sti yung gore. Di mebe shugo dugi chev yin na. Ani di timlu da. Gede yawar, tanda ganzu chi gamlao chugwa kholo duwa sum chi nye dee dhubu dhinti shibuji oo yungu dunga. Dazu ganga dos dhyana dap dhinto khabuchi kaa jil nye dos, kaa kaa kaa gechi tibi yin. Khashay ka osu du shidon zay pagwi saash dunga nye la. Da changgu shay yawarwa, inda pagwi sik dunga. Da tabshi imindu inda mawa waa ni, joga inda bati inda sikyam digi laga chigum dos khashay pomdinti ngare bugu bige nal shaad chutdees desu oga dhugu yusan dhilab digi dunga. Chazan, da di chobo ngay na chana thakara ngay rang thakar. Iri ka mewe su jor dili, timlu da chani mwen tuimu chaa diya wari. Zeta kuraanga dhugi chewe ina. Tati kiraanga ige lepje nye mwada tosu mwana nye su temdu mwana temdu gyuraagi ngani nye igi tiyo ni igi deyi yu mwana temdu gyurgini lepje an temdu mwiyu gongi mwana nga dhubu oje tosu cheze kiraanga be kanya cheze an nga mwada taku yin an pene takju kandesu kaadu na cheze. Tizu kanga chik tab takju chiya ge kuraanga ngui jaya mewe da dinde yinbi na an timlu ge chik lemri gyuraya yore. Namjit shisha che chwaya yore ta jigi chingwaan liya chinje shudu kyeba singyaram dinde yore. Chetan di yindu di toli ya ta karasana moda nyue chani temdu magyu khunla ya karasana moda nyue nye di moda pika tisa wore pechwe dawaan pika liya di wore. Yine di gyu di moda di gyuruwa gyu di dawaan kiraan zal di wore dagbut kiraan zal di wore temdu gyu mizu. Chetan kuraanga dala gyu buda kuraanga jig mota tamba, di nali ya, timdru le zui tunba, kurang dali gyu zi, dali ngui di kurang ki bagu na lu xa yaw re, chetan di yin du, di nali ya, gi ga chi chi du mi ma tingwa ki di nali timlu ki zi xe yaw re, kai di timdru ma gyu gu la dali gyu bu da, di chosong mu nang ki bagu na lu bi di ki, ne zui timdru le zui tla bu da, di nze du si kanya chib ni, di yin mota pe zui da wang yun gyo di, gen kye gu re, si che, chi du mi ma tingwa ki timlu nali ya, zi xe se bu shi bu gyab xa yaw re, da kai di kena ki timdru gyu rumi ndu siya dinte sinzingi jik dinte ki tajik da lopso nyeja dinte yuwa ina ani kirali ya temdu mu gyube kirali da gendi kirali yore temdu gyurto yuwa marwa ale nganzu temdu gyurche gyurga chin yuwa marwa wana chepi kardu gyur gyurchaw da su su su lo chogro di mu gyubche pika kirali yiji che yu giri lagwa tambashi tanji lo yu giri pika nangda mwos lewa giri an dox che boru liya pika dhubu ogo ogo chigu sam an di boru liya dox che che Da chi kuen chimbara wa chetan di yin du dindes che che ne ju di dos che che kiran che che shubi yinis. An chetan kiran di ke di tani nye shubi yin migele lep che ta lo sum shibche ma chevi nani an chakru na chimbara. An chakru na chimbi nani an kiran tabu re, an kiran chinche mora di chakru tanga tu gyure. An chakru tanga chini kiran chakru tanga yore. Da yin nele takju di pike che gure, an ta pike takju chiga mayon bi nani. An pike ya takju ki pike nyeche di pike ta che ma tu pita pike lega di chuk di tuku yo ma re. Chata di yin di kiranga pike takju chi zi de chin je ne ju di ke pa sep shu mura kia ta nyim do chi. A takju kandes ka tu di sep ti nang yu re. Doks ma che wa kiranga chi lo liya ki zi di di tiki te wii na di na li nye tanda nyinga khari yu me. Chakro kandes dhugu yu me. So ya gen khari yu me. Temdu ma gyuwa ya gen so yu me. Di nye ka sunga ni shu sha yu es. A doks che kiranga liya. Teringi tshay di na, dap di wuch tos shi shi shi ginyin.
0: No, sem kien na suya la.
2: Nizay gila, jizan meya yungwa na chimba yinba gila. Achin je, kunzu le dan da di gare, nyeje ma teni, ani di chuli ji ma re sugi. Ani mi di ni, nyeje tri sum dan duwa, ati che tri mi sinab je, kaan je dhugum ma duchita.
1: Ani di kira ga, ani dhuba, pige ngan zu, chongge mi ma si shiung ki, shepshu tena yuwa, shimi fuhu chungshin.
2: O,
1: gila. Achin je, pige ya, timlu gu lega chini yori iga. Chengwita nda che tega mara, timlugu rokyo chingi, timlugu dinda susu lutu chesa dinda yor deki chitiga teta.
0: 那就得也按这个这些过来了，但反正来不来。来是来是。天上阳光就顶上这些，这些啥子能够做的？就等我们都不。老老，他看到你俩家了，去你这过的，就随着嘛这大水过了，碰碰碰的，你说的他最起火了，完了。
1: 是的，你这不就顶个的皮？
0: 是了。
1: 他就我们马上就马上打了酒瓶是吧？
0: 是了。
1: 他马上他的天就叫我们的名字马上打一张，确定的马上拍掉是吧？